ඒතල සාමියන් සිතරාන ලැප් අංකත් ලාගන්සයි දරාමකං ලළුවනින්කං නංගුව බුලං කකේ බාජලයි නසම්පත් අමඟයිකමම්ප්‍රන් දරෝගගම් තප්ඥපන් තුබහමදං කයු බරගන් බ්‍රිදියන් පතියන් පුලස්දන් පුලස්මයස් රරහ ජුගම් බාර්වන් රම්බය නසම්පත් මංගය කදාගන්තියන් දරාක්‍රියන් කපාගුයන් ගස්යන් අතයෝ තිබියන් අනුගන් ලුබානනියන් නදියන් කබාපලියන් නැන්සන් කරවයි නසම්පත් මංගය දාපයෝ දරබුල අපලන් තකුරා බකජම ගමකාරු බුවන් කමන් තපෝ පන්නයේ මං කපයි ලලුවක් ජං කරයඥෝ නං තම්පුහලම්පෝ පයෝ අමුඩියන් ලිලාය ලිලියන් අයේ පලන්තාරුණක් දරාකරියන් ඇසං කිලියන් අරිංගියත් ගබුගයි නසම්පත් මංගයි පනැසිද යම්පුත් ලලුවතිකේ ජලපානයි කලිගේ එකරේ තබෝ අමිකායේත් ලලුවනිය මෝනලලුච යේත් ලුඥෝර්ද ලුඥ අන්න අලන්තාරත උජන්කාබ්‍රයේ සම්පත් මංගයේ මනලන් තප්ඥපන් ඥෝ අයේ තම්බුවනරුමන් පදේ ලාලඟය නසම්පත් අමගයි කකේ තංගෝ උඩරබුල දිය මඩකාරම සිකු තුචුවම් සිකු කතව ලඟ අරසෝ දබුවන් අමුලයේ කතිකි අතුඥන් කදර ගංගම් තංගෝ අපපන්න